චිත්‍රාවට මාරකාපලයි මාමාවරුණට එබැවින් ඇලා එක් ටැම්ගේකට චිත්තරාජයද වීමු.

පතකට බඳින්න සේතුව අඳු රජ භවනේ නගන්න කේතුව සැඟව සිටි ඒ යක්ලේ ධාතුව විපතක් නොතේන විපතක් නොතේ රජයා හේතුව